0: listening to 3ZZZ, Melbourne Ethnic Community Radio 92.3 FM, broadcasting in your language.
1: The following program is in Sinhalese.
2: Join or renew your 3ZZZ membership in May and you'll go into our prize draw. Thanks to station sponsor My Travel Solution, you could win return tickets to the Philippines or one of the other great prizes on offer in this year's Membership Drive prize draw. Don't just listen, join the 3ZZZ family today for just $16 or $11 concession. Head to 3zzz.com.au or call us now on 9415 1928. Thanks to our station sponsors, My Travel Solution, Museums Victoria, Nova Cinema Carlton, Melbourne Zoo, Chemist Warehouse Brunswick, Charmille Films, Bunnings Brunswick. Terms and conditions on our website.
3: Gite Bhavarupa Situam Kala Ape Yuge Gandharya Praveena Gayana Silpi Sunil Edirisinghe Singhala Subhavita Sangeete Ron Salakuna TM Jayaratnayan Samagin Rasika Hadavat Amatana Sonduru Handa Deepika Piyadarshini Melbourne Hidi Ekama Vedikav May Masada Hatini Irudina Savasahaya Theatre Bavdi Bison Centre Hidi Pravishapatra Oslanka Ticket Pepadabia Bindu Harsi Panaspai Hatsi Visai Bindatuni
2: Proud sponsor of 3ZZZ 92.3 FM.
4: ඔබ මීට පෙර අපට සහාය දී ඇත්නම් ඔබට ස්තුතියි. මෙම වැඩසටහන දිගටම කරගෙන යාමට හේතු වුණේ ඔබගේ සහයෝගයයි. ඔබගේ ප්‍රජාවේ හඬ ඔබ නිසා විකාශනය වේ. දැන් ඔබගේ සමාජිකත්වයේ අලුත් කිරීමට කාලයයි. සවන් දීමෙන් නොනවති වැඩසටහනේ කොටස් කරවක වන්න. සමාජිකත්වයේ අලුත් කිරීමට ඩොලර් 16යි. සහනදායි හෝ වයස 60ට වැඩි නම් ඩොලර් 11යි 94යි 15යි 19යි 28 අමතා හෝ 3ZZZ.com.au වෙබ් අඩවියට පිවිස අපව සම්බන්ධ කරගන්න.
5: මෙම වැඩසටහන ගුවන්ගත වන්නේ සිංහලෙන්.

0: 3ZZ 92.3 FM.
1: 3ZZ 92.3 FM.
2: Me, 3ZZ Goan Vitulie, Sinhala Seva. FM 92.3.
3: ආයුබෝවන් වාසනාවන් ත්‍රිපිටකයෙන් ගොනු විදලී සිංහල අංශයේ මෙවන සදතරු වැඩසටහනටයි ඔබ මේ සවන් දී සිටින්නේ.

0: సందరు రాత్రిక సంగీతం యహోరావా సందతరు ఎఫ్ఎం తరంగమాల 90.3 2026 වසරේ වෙසක් මාසයේ නැත්නම් මේ මාසයේ 7 වෙනිදා බ්‍රහස්පතින්දා මේ පින්වත් මාසයේ අපි බුදුන් වහන්සේගේ තෙමකල සිහිපත් කරන වෙසක් පොය ලෙස මේ පළවෙනිදා ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ විහාරස්ථානවල විවිධ පින්කම් පැවැත්වුවා. ආමිස හා ප්‍රතිපත්ති පූජා වලින් බුදුන් වහන්සේ පුදනු ලැබුවා. ඒ වගේම අප තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලදුව ගෙදර බුදුන් ලෙස තම මව සහ පියා සලකන ලෙස මේ සඳහා ලෝකයේ දිනයන් වෙන් කරලා තිබෙනවා. මේ 10 වෙනිදා ලෝක මව්වරුන්ගේ දිනය ලෙස රැප් කර තිබෙනවා. දුරබැහැර පළාත්වල රාජකාරී කටයුතු කරන දූ දරුවන් මේ දිනට තම මව බලන්නට එන්නේ ඇයව ආදරයෙන් මතක් කරමින්. අප මව් බිමේ අප සමාජය තුළ මේ වන විට මව සහ පියා පාරට ඇදලා දාන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඇතමුන් බුදුන් වහන්සේ හඳුන්වා තින මේ උතුරු තමයි එසේ පාරට ඇද දමන. ලෝක මව්වරුන්ගේ දිනය වෙනුවෙන් සියලුම මව්වරුන්ට පහරයක් වේවායි සඳතරු ඉතසිතින් ප්‍රාර්ථනා කර. අද සඳතරු තුලින් ඔබ හා එක්වන මම ධර්මපාල කුටිකාරගේ සුපුරුදු සෙනෙහසින් යුතුව පිළිගන්නම් ඔබව. ආයුබෝවන්.
1: ආයුබෝවන්. මම ගාමිණී නාරන්පනාව.

ආදරය හඳුනාගන්නේ ආදරය ලබාගන්නේ තෑබර මවකින්. ප්‍රේමතීර්ථ අල්විස්සූරින් විසින් තම මව කෙරෙහි ඇති ආදරය හේතුකරගෙන ඇය පිළිබඳව මෙසේ ලියා තබනවා. ආචාර්ය වික්‍රත්නායකයන් විසින් සංගීතවත් කොට මෙම ගීතය දරු නැලවිලි ගීතයක් ලෙසට ගායනා කරනවා. ගීත රචකයා විසින් ඉතාමත් ලස්සනට මවගේ ක්‍රියාකාරීත්වය ලියා තබන බව ඔබට මේ ගීතය ඇසෙන විට දැනගන්නට ලැබේවි. සියලුම මව්වරුන් සඳහා ගීතයෙන් උපහාරය.

මව් පදවිය උතුම් කොට සලකන අප ජන සමාජයේ මවට ඇත්තේ විශේෂ ස්ථානයක්. හේමශ්‍රීද අල්විස් ගීත රචකයාණන් විසින් මවගේ ගුණ වර්ණනා කර මෙසේ ලියා තබන වගයි. තනුහා සංගීතය වී හේමපාල පෙරේරාගේ. ගීතයේ ගායනා කරනු ලබන්නේ ආචාර්ය විසරද සුජාතා අත්තනායකයන්.

පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ හිම්පාණන් විසින් මෑණියන්ගේ ගුණ පිළිබඳව පද රචනයක් මෙසේ ලියා තබා ඇත. එච්.එම්. ජයවර්ධනයන්ගේ සංගීතවත් කළ මෙම ගීතය ගායනා කරනු ලබන්නේ විශාරද ටී.එම්. ජයරත්නයන්. මහවරුන්ගේ දිනය වෙනුවෙන් මෙම ගීතය සීලමව මහවරුන්ට උපහාරයක් වේවා.

සුවඳදී ලස්සනට තිබුණු මන පරිදියන්නන්සේ අපේ ජීවිතයේද ඒ දහමට නතු වෙනවා. නිල්මිණි වනිගසිංහ තසිකයාගේ මේ පැතියෙන් තිබුණු නිර්මාණය අනුරාධ අබේසිංහන් අතින් සංගීතවත් වුණා.

ඉතින් දෑබර අසන්නනි, මෙතැන් සිට ශ්‍රී ලංකාවේ තොරතුරු ගෙනෙන්නටයි අපි සූදානම් සිටින්නේ. ආයුබෝවන්. සඳ තරතුලින් බ්‍රහස්පතින්දා රාත්‍රියේ ගෙනෙන ශ්‍රී ලංකාවේ පසුගිය සතියේ සිදු වූ තොරතුරු. මෙහි රැලියේදී ජනපති කළ ප්‍රකාශයට විපක්ෂයේ සහ නීතිඥ සංගමයේ විරෝධය. අධිකරණයේ විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති නඩු තීන්දුව ගැන මේරෙලියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කළ ප්‍රකාශය අධිකරණ ක්‍රියාවලියට බරපතල තර්ජනයක් බව විපක්ෂයේ දේශපාලන පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 26කු විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කොට තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සර්වජන බලයේ නායක දිලිප් ජයවීර යන මන්ත්‍රීවරුන් ඇතුළු මන්ත්‍රීවරු 26 දෙනෙකු අසන්තබා ඇති මෙම නිවේදනයේ පසුගිය මේරැලියේදී මේ මස 25 වෙනිදා අධිකරණයේ විසින් ප්‍රකාශයට පත්කරන ලබන නඩු තීන්දුවකින් පසු අත්පොසන් දීමට සූදානම් වන්නේ ජනාධිපතිවරයා කළ ප්‍රකාශයේ ස්වාධීන අධිකරණ ක්‍රියාදාමයට එල්ල කළ බරපතල තර්ජනය බව දැක්වෙනවා. රජයේ අධිකරණයේ ඉලක්ක කර ගැනීමෙන් කරන ලබන ප්‍රකාශ වහාම නතර කළ යුතු බවත් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගත යුතු බවත් එම නිවේදනයේ තවදුරටත් සඳහන් කොට තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමයේද මේරෙලියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කළ ප්‍රකාශය අධිකරණයේ ස්වාධීනත්වයේ කෙරෙහි ඇති මහජන විශ්වාසය පළුදු විය හැකි බව පවසනවා. නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් රමසූරිය හා ලේකම් නීතිඥ නලින්ද සිල්වා යන මහත්වරුන්ගේ අස්සංවලින් නිකුත් කොට ඇති මෙම නිවේදනයේ අධිකරණයේ ස්වාධීනත්වය සහ සම්පූර්ණතාව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය කැපවී සිටින බවත් ඒ ආරක්ෂා කිරීමට හා සුරක්ෂිත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව සඳහන් කොට තිබෙනවා. කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයදීස මහතා පවසන්නේ ජනාධිපතිවරයා නඩු තීන්දු ගැන නොව මේ මාසයේදී විභාගෙමිට නියමිත නඩු ගැන පමණක් මේරැලියේදී ප්‍රකාශ කළ බවයි. පසුගිය ආණ්ඩුවේ මැතිඅමතුරුන් 14කට විරුද්ධව ඇති නඩුවල තීන්දු ළඟදීම දැනට අධිකරණයේ හමුවේ නඩු පවරා තිබෙන පසුගිය ආණ්ඩුවේ මැතිඅමතුරුන් වශයෙන් කටයුතු කළ විමල් වීරවංශ, ප්‍රියංකර ජයරත්න, සසේනාරත්න, ජොන්සන් ප්‍රනාන්දු, සජින්වාස් ගුණවර්ධන, ලක්පන්‍යාපා අභිවර්ධන, චාමර සම්පත්ත සනායක, සන්න ගුණවර්ධන, මර්වින් සිල්වා, නාමල් රාජපක්ෂ, සශේන්ද්‍ර රාජපක්ෂ, චම්පික රණවක යෝසිතවයි. පසුගිය ආණ්ඩුවේ මැතිඅමතුරුන් 14කට විරුද්ධව ඇති නඩුවල තීන්දු ළඟදීම දැනට අධිකරණයේ හමුවේ නඩු පවරා තිබෙන පසුගිය ආණ්ඩුවේ මැතිඅමතුරුන් වශයෙන් කටයුතු කළ විමල් වීරවංශ, ප්‍රියංකර ජයරත්න, සසේනාරත්න, ජොන්සන් ප්‍රනාන්දු, සජින්වාස් ගුණවර්ධන, ලක්පන්‍යාපා අභිවර්ධන, චාමර සම්පත්ත සනායක, සන්න ගුණවර්ධන

0: මට නියමිත බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයසිරි සමාසා පවසනවා. කැබිනට් තීන්දුව දැනදීමේ මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළ ඇමතිවරයා මෙයින් සමහර නඩු කල්යාමට ඉදිරිපත් බවද සඳහන් කළා. ත්‍රිපුත්කල මහාධිකරණ ගණනාව කරුණේ පීඨව ඇති බැවින් මෙම නඩු කඩමින් විභාග වෙමින් පවතින බවත් ඔරුන්ට දඩුවම් දෙනු ඇතැයි රටේ ජනතාව බලාපොරොත්තු වන බවද ඒ මාතා සඳහන් කළා. තුනෙන් දෙක බලයක් තියාගෙන ආණ්ඩුව මොනද කරන්නේ? නීති නැත්තම් නීති හදලා හරි ඔරුන්ට දඩුවම් දෙන්නයි ජනතාව ඉල්ලා සිටිනායිද ඒ මාතා තවදුරටත් කියා සිටියා. සමගි ජන බලවේගයේ ආසන සංවිධායකයන් තිදෙනෙක් ඉල්ලා සිටි. විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරුන් තිදෙනෙකු පසුගිය සතියේ එම තනතුරෙන් ඉල්ලා සිටි තිබෙනවා. මෙසා ඉල්ලා සිටි තිබෙන්නේ ගලගෙදර මැතිවරණ කොට්ටාසේ සජබ සංවිධායක විශ්‍රාමික මේජර් ජෙනරාල් නිස්සංක රණවර හා තෙල්දෙණිය මැතිවරණ කොට්ටාසේ සංවිධායක චන්න ගලක්පත්ති සහ රත්නාන සජබ සංවිධායක වෛද්‍ය චමල් සංජීව යන මහත්තුරුන් ඔවුන් ඉල්ලා අස්සීමේ ලිපි පක්ෂයේ මහලේකම් සංජිත් පන්දුම වඩ්ඩාර මහතා වෙත බාර දී තිබුණා. දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ විශ්‍රාමික මේජර් ජෙනරාල් නිස්සංක රණවන මහතා ගලගෙදර එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක ලෙසත් චන්න ගලප්පති මහතා තෙල්දෙණියේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක වශයෙන්ුත් එක්සත් ජාතික පක්ෂයේ විසින් පත්කොට ඇති බවයි. චමල් සංජීව මහතා පුජ්‍යලක හේතුවක් නිසා සංවිධායක ධුරයෙන් ඉල්ලා අසූ බව රංජිත් පන්දුම් බණ්ඩාර මහතා වෙත යව ඇති ලිපියේ දැක්වෙනවා. ඔවුන් ඉල්ලා අස්වීමේ නිසා සජප පාක්ෂිකයන් දැඩි කම්පාවට පත් වී ඇති බවද වාර්තා වෙනවා. මෙතිවරණ නීති සංශෝධනයේ විශේෂ කාරක බව පළාත් සභා ඡන්ද විමසීමේ මෙර අනෙකුත් මෙතිවරණ නීති සමාලෝචනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා රජය විසින් සමාජිකයන් 12 දෙනෙකුගේ යුත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කොට තිබෙනවා. මෙම විශේෂ කාරක සභාව වෙත පැවිදි ඇති ප්‍රධාන වක්කීම වන්නේ පළාත් සභා ඡන්ද විමසීමේ නීති ඇර අනෙකුත් මෙතිවරණ නීති පද්ධතිය ගැඹුරින් සමාලෝචනය කිරීම අදාළ සමාලෝචනය පාර්ලිමේන්තුවට වාර්තා කිරීම හා පවත්නා නීතිමය රාමුව වඩාත් විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීම සඳහා අවශ්‍ය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම බව කාරක සභාව පත් කරමින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පෙරේදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඇමති මහාචාර්ය AHMH අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම විශේෂ කාරක සභාව පාර්ලිමේන්තුවේ පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරුන් 12 දෙනෙකුගේ සමන්විත වෙනවා.
1: ශ්‍රී ලංකාවේ තොරතුරු වෙත ගෙනාවේ කොළඹ සිට අප නියෝජිතවරයා පෙන්ලද පුවත් තෙසුරෙන් තොරතුරු ගෙනා මම ධර්මපාල කොටිකාරගේ ආයුබෝවන්.
2: වෙසක් පොහෝ දිනය ශ්‍රී ලාංකික මෙන්ම ලෝකවාසී බෞද්ධයන්ට ඉතා වැදගත් දිනයක්. අප බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ ඉපදීම බුදුවීම හා පිරිනිවන් පෑම යන සිදුවීම් ත්‍රිත්වයම වෙසක් පොහෝ දිනය තුළ සිදුවීම නිසාවෙන් බෞද්ධයන් වෙසක් පොහෝ දිනය ආගමික උත්සව දිනයක් වශයෙන්ද සලකනු ලබනවා. ඉතින් අපි අද අදහස් කළා මෙම බුදු තෙමකුලි ඒ එක් එක් අවස්ථාවන් ගැන කියවෙන ගීත කීපයක් අපගේ ගීපපුරට එක් කරන්නට. අප ඔබ වෙත ගෙනෙන පළමු ගීතය ඒ උතුම් සිදුහත් කුමරුගේ උපත ගැන කියවෙනවා. මහමායා දේවිය ලුම්බිණි සල්ලිවිනේදී සිදුහත් කුමරුන්ගේ උපත්ති සිදු කළ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. මයිකල් පීරිස් විසින් ගයන මෙම ගීතයෙන් වෙසක් පුන් පොහෝ දිනයක ඒ උතුම් සිදුහත් කුමරුගේ උපත සිදුවීම හා එහි පසුබිම පිළිබඳව කියවෙනවා.

සිදුහත් කුමරුන්, සියලු සැප සම්පත් විඳිමින් ගත කළ ජීවිතය ගැන කලකිරීමෙන් 29 වන වියෙහිදී අභිනිෂ්ක්‍රමණය කළ බව සඳහන් වෙනවා. වසර 6ක දුෂ්කර ක්‍රියාවෙන් අනතුරුව තවත් එක් විසක් පොහු දිනයක සියලු කෙලෙසුන් නසා බුද්ධත්වයට පත්වීම ගැන කියවෙන ගීතයක් අප මීළඟට ඔබ වෙත ගෙනෙන්නට සූදානම්. පුණ්‍යසිරි මහවත්තගේ ගීපද රචනයක් සංගීතවලට ගායනා කරන්නේ ආචාර්ය වික්ටර් රත්නායකයන් විසිනි. අහලා බලන්න. සිදුහත් කුමරුන්, සීලු කෙලෙසුන් නසා බුද්ධත්වයට පත්ුනේ වෙසක් පොහො දින අපට කොතරම් වැදගත්ද කියලා.

ඉතිං අපි අද කතා කරමින් සිටියේ ඒ උතුම් වෙසක් පුන් පොහොය හා බුදු තෙමගුල ගැන කියවෙන ගීත කීපයකටනේ. සිදුහත් කුමරුන්ගේ උපත හා සිදුහත් තවුසාගේ ඒ උතුම් බුද්ධත්වයට පත්වන වෙසක් පුන් පොහෝ දින සිදු තවත් සිදුවීමක් තමයි සම්බුද්ධ පරිනිර්වාණය. ජීවිතේ අනිත්‍ය බව පසක් කර දෙමින් වසර 80ක් ආයු වළඳා තවත් වෙසක් පුන් පොහෝ දිනයක අප මහ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වී තිබෙනවා. අප ඔබ වෙත ගෙනෙන මීළඟ ගීතයෙන් කුසිනාරාරුවර උපවත්තන සල්ලියනේදී සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූ ආකාරය පිළිබඳව කියවෙනවා. මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ගීපද රචනයක් සරත් දසනායක විසින් සංගීතවත් කොට තිබෙනවා. ගීතේ ගායනයේ ආචාර්ය නන්දම් මාලනී සමග වික්ටර් පෙරේරා. අහල බලන්න. ඒ සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූ ආකාරය කොතරම් හැඟීම් බරද කියලා.

0: මේ ත්‍රීචබල් සෙට් ගුවන් විදුලියේ සිංහල සේවයයි. FM 92.3
1: මෞතුමිය පිළිබඳ තවත් ගුණගායනයක් සුනිල් දයනන්ද කෝනාර විසින් රචනා කොට සංගීතවත් කර නිර්මාණය වූ මෙම ගීතය කරුණාරත්න දියුල්ගනේ ගායකයාණන් විසින් මෙසේ ගායනා කරනු ලබයි.

ප්‍රවීණ වේග රිද්ම ගායක ඔලි බැස්සියන් විසින් රචනා කොට සංගීතයේ සපයා එතුමා විසින්ම ගායනා කරන මේ මවුගුණ ගීතය අප උදා කාලයේදී කැඳවාගෙන තියෙනවා.

ජීවිතයේ මල් පිරි වසන්තය උදා වෙලා තිබෙන්නේ මවුතුමිය ජීවත් වන කල්. ගීත රචක ෂෙහාන් ගලහිටියා විසින් පදවැල් නිර්මාණය කර ඇති අතර ප්‍රියන්ත නාවලගේ සංගීතවත් කරා. ගායනය සුදත් නාවලගේ සමගින් ප්‍රියන්ත නාවලගේ.